ලාට ඇමට සයික් සකුත් සරයන පෙලාටක්වා කනශන මට කනවිලියෝ ලොමඟටක් ලික් අවයෝයොක් කනවිලියෝ මඟටක් තෙම තම්න සිදීසිනින් පලරයේ යොක් සාමයක් කොස් කල්ලකට කවුන්නක් කවමයිලා කනශන මටනින් සාගයා නැතිකු

0: මාන පිවලේනුන් ඕගල්ලගේයන්නයක් ටේලාට් සෑක්සට් උටයාන අතක් තමානය කටිගේප් සිලාවන් රොබර්ට්ස් කබ්වීතක් වත්සාවුත්තාව
1: උඩලොකුත් සිබිසිකවතම පිවල්ලයන ගොන්න කවසානුත්තු අපාගුටමට කොකනට මිසිබුලති කටමනෙන් අපේ ජගේ ලෞතුන් මේලි ගන්නීතක්ෂේ කටිගන්න ඔහ ශීවන පාංගු ලෞතුන් පිනසවාකු සිව ලෞතු මේ වයිට හවස් මේ ආතුන් අබල්ලවන්න අකිිත්තුකයගන්නේන කලවම්මට අතකොකනට මිසනව ගෞජුනු මේලිගම් නෝක්තවගේ පට නුනපු සිබුලතිං ජාන් මේ නිසමාලවට හත්තු පිලෝක්ති මේ අතුකය හච්චයගන්නක් හම්මල වාජකුටානි නුනපු මකවුගල්ලෙවොටීන්
2: තමන්කවා පැකොටි නැකී අකි තොපල්ලය මගින් නවයක් නැකයනි ඉහුමාලූතුගි ලයිතවූත් කවයමයුවූත් නුනපු මියෝ අක්හෝ මට නුටක් කමි නිනැති තිගයකක් ිබිමින් ලෝනේ ම පිටති තිනිලුවේ ඇත අකිලුම් නපානෙ පැකොටිනි නැහෙනි ඇකු හවාගලුවක් පුහු අකි තොකල්ලය දුටවනයක්තු ඉහොමාලෝ තිකි බ්ලුටිකූ
1: මෙයින් හොගය කන්න ලවතු තකවා මිස්වීත් කටිමටිල්ලුගේ හවසික ලවතගෙත් එල්ලග ජවලුටයන්නේ හත්තයිලෙන් මජුලගෙන එක මක්කොටලගෙනලෝ අම්මලව තක්කෝ අඟ හටිගන්න ගසි මජගාන්නේ හත්තයිලෙන් මජුලගෙන මුන්නුන් උජගත්සිිමත් අම්මලුත් මෙයින් හොලවතු ගන්නු නබගෝ එල්ලග ජවජු කනට ලිමාමුත් අබ්බල්ලෝවඟනි කනටයි එක මක්කුටිගින්න්නෙක් ඉලගයකය හම්මට 2050 කොළොන්ගන්නේගනි New Valley Regional Corporation it's about an hour to ning at Erwin Elias dan nokanga titau kai nak top nalu na tau ko ni lu summa manga IRC ta ko khaksi matu nak tu sila ta ning an tunik ko him ko ti chine tu pasi jau juti gi jangani ta ko ne ko tau lau tin ne ko pasi jau juti gi akka ko sitamat ta tum January tikil lugo ලාටටක්ෂිමල්ලුටින් කටිමජීත් හලවතු තමන්න පින්මගේ උටිටවුනයක්තු හවෂිෂක්නයෝ ජොකංගු නක්තුලිගෙන ලොකනක් කොලිමානුන් අත්තොක් තවෂ මජුනු ටෙටරක්ෂිමල්ලුටි ආතක්කුව හවසිි කත්තවගේ කන්නලානරක්තුයි හවසිිසත්තව ජුටිගන ආගෙස් ගොලකන් අම්ම ලොහනොක්ටෝ ගොටිච්ච නිසක්කේලල්ලටින් අගේ ජොකාන් අත තුංගලයා ජෝඩන් මක්ලවන්් ඉච්චි බවටක ජවකයින්නනයක්තු එලායස් නොකං අතිල්ලුගු තක්කුව ඉනුවලුයි ගබමගිජගින් නලින්න ඕලනම් මේ අයසී හොලවතු තමක්කුවකම් මක පත්තන් ඉසුනැතු ඉන්න එක ජුසේන්නනයක්තුත් අත්තොක්තවන හංගිල්ලුටින් අයසී තමත්සුමුන් නිල්ලිවටහක්කනි ජාගෙන්න්නගක්තු කංගත්තුක අපිමි පලිසි කුටිකුසි සිමන ගලතුය අංගුටිමීතාන්න හිනත්තව ලවතු පිනසුවගුසී මක්කූලුවන් හොකිවසිගෙන මුපිද්ජුටිගිල්ලුගි කනගත්තුක අපිමි පලිසි කුහන්සිමජු 25 නයක්ලාකුල අංගුටි සිතමලික්කු ඉංක ජගන්නම හොකිවසි ජක්තුනි ජුලායි පිගෑලි කතාතිල්ලුගු තැයිමල්ලු එකක්කන්නේ පිංහසූ ජොක්තුනි අනිත්තයිල මහු ජවලොක්තු ඉත්නුනලින් පලිසි කුන්නනි සිලක්ෂම ජයංගුම්මික අම්මල තැයිකනි උන්නුගනි අංගිලවක්තු ටිකු ජව නයක්නම්මිනික් කිසියනි අනු ටිකු ජවලවුන්ගිටො පලිසිකුත් නුනපුලි මාමු තුවාංගජුමි ටිකු ජවතු ටිච්චගනි සක්හේලි ලවක්තු මහන්නලි තන්න පසි ජත්සජලයංගුසිමජු හොකිවසි ජන්නමුත් උළුගයනක්තුනේ අහුත්තු මිනක් කපයනක් සාක්තුනිලු පලිසි කුකිසියනෙ නලුනක් සිලවුන්ගිටො නමි ටිකු ජවන්නම්මඟා කිංයිට තක්කුව නලුනැතවලවමජු නොනොපු මේ හයිලෙ සම්න්නපාන් ගුලවක්තුන් අවජක්කුත් තන්න පිසිුකක්සක් තවසූ ප්‍රතිස පැක්ෂන් කුන්නුන් කටුජ හටිගේකේ නවජලයොක්තිය ගසවන්ගිටතුම් හාමලකු කටුජ හටි ගීත් එලතාකො හාමලකුත් කඟත්තුකු අප කිකින් අම්මියුනින් තක්කුව පිසුක ජහත්ත හුසිිලා උමට පිබිහලිතුවගයි පට අම්මලු තන්න එහලුන්නේ සාල හයකුට උගන්නසූ ඩර්ලීන් හත්සිජ තන එලින්නේ ඇති සිජෝ කත්තලවක්ෂමජු කින්ගම්නි තන්න පිසුකට එක කත්තලවමජු ඉලින්නයක් තිනි
3: එහලු ඉගුත් ආවුමලි මා සාල හයින්න ලෙක්මා අක්කාගුණේ හත්සිිනේ දේමේලි සෞ්චුත තුසක්සුත එන් Hanu, isu magi alla la waktu nga. Pigaswa kun nak misugu tay masa inna pisu ng matatawa ni miyo. Amisugi alla galawak pata. Uvagu katikuta ilinyakti amalu ilinyakti chizi. Pigaswa kun nak misugu tay masa inna.
1: Tako $10,000 nik hamalakungit sa la kausi lelaw tut tako si bulla pa siya mi king ang miyot ilagi jawgi ulaw tut.
0: Koyan na mi kaisa tu sa ayak set utak tu tama ka tenang mit di masilalaga lang na may la kacang miyo ni panuin na siya o mga atak ublumi mandi ulak tilagod July 27. Sibul lepa mikuga ajung migo kunuk nu wiya ne aktok ni gelo ni go 20 una yung ne tamani 9 miluni una yung ne 15 migo matoro akago sekin le ratta ro mahluni talo do ami liun nuk nu wiya ne aktu go pingang ne loni 20 una yung ne tamani 8 miluni sekin ratta ro matoro akago ang ne ro mahluni 20 mit kisani go ublukut 30 mutki ratta ro matok Una yung niya tamani 18 migo matunitika ni talog doamin. Oksok tolit unnuk nuwiya na aktugok. O ang nang natuni 20, una yung niya tamani 9 milunim. Akago alalakpaleo matugok blakut. O ang nago matuni 20 mit, una yung niya tamani 16 migo matunim. Yakaluk tu chalit unuk nuwiya na aktugok pingang neluni 30 ano ikliya yat yun nuao uni yung niya tamani 9 milunim. Akagu sakin na kuma aktugok pingang neluni 20 mit uni yung niya tamani 16 migo matunim. Koglok tolit unuk nuwiya na aktugok uni yung niya tamani 5 milunim. Akagu nuwiya kuma aktugok makutuin na realigu blukut uni yung niya tamani 12 migo matunim. Tegbata ko sila teminay na sigayaw ila. Tekin na kacang niyo ni Unnuk, makagoo.